0: මේ කිරීක්ෂණ තම වහදේ බාහිර මත සිරිතින් පල නෝ මේ බල අපට ජවත සෞදි බාකුම්ලා සිනේම පූජා වත්කින් විසන.
1: Ovintis, nemak informasaun balorong ohing, husi studi sentral Kampung Alor Dili, hawer siana belo, lori ekipa nebe servisu, hato brigadu wain, i adeus.

හරය වයිසා ඉම ජීන එම ගිය ඉඩ නෙබේ මතනෙක් තේබෙස් සම්තු ඊඩා කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතයි.